ඔන්නක්සක නාලක්ටිසිට සායික්සමින් සීවිසියුක ඔක්ටක්තුමින් නුබ්ලමි තල්ලිමාව තිල්ලකු ජොවයි 17 තමානය කටිගිනාටක්සිවා රොබට් කබ්බේ ටොක්.

ඊලාටේමට සයික් සැකුට් සරයානෑ ටේලා පිවල්ලේලරින්ටකං ආත් සල්ලමින් තන්න පාවි සවයා දුක් සර්වීයානෑ ටිකුට මෝනට සයික් සැකුට්